ඔජිගින් සෙත්තු නේමෙත් අගේ නතරං නිමිතාගේ ඥ බරූය 101.3 FM YFM ගුලයි සිටලයි.